0: ද වරන් හිගෑම් ලවෙන් ඇතම් මර ඇතල් ලව කොටතන් කොට කොරී ලවේ දෙත දේ හස්තින හිසාබ ලව එනමස්තෙන් හම වරන් අන ගොත ලෝබී වාහතක දක්කා මඩ මැතෙල් ලවේ දෙත
1: ඒක කණිකකන් එමිහුන් එ බේනුවා කහල බෑවරිය කුලි බුණීම ඒ උපා
0: හිතන් මේ আদি මේ හොන් ආබාධ නොවා දැන් හෙන්නමස් ගොල්ෆෙස් සරහද්ද කතා මතෙන් මි කියන්නේ
2: මොකක් මේ පොණන් අරා පෙන්නනි ෆරකුල පොෂි
0: ආ එහෙම අරා පණේ
2: ඒක තුන් මොන්න තනෝ වෙගාරණ හෙම්බොට
0: රන් වල දාන කන්න නැහැ හොළමාල දෙත්ත හොළමාල සෙකන්ඩ් ෆේස් දෙත්ත
2: ෆේස් 2 ගාරණ
0: ෆේස් 2
2: කුබත් අපි දකෝදින්ගේ හාරු කියන බර බාජරේ හෙන්නලක එදෙන් අරවන
0: තිත ආ දාලම ෆරාත්
2: අබද තිකෝදින්ගේ අලෝහා විය හොන්නනි හෙම්බෙග හිතන් අරනි දැන්
0: ආ
2: ෆර ගුලා
1: ක්ලාවර රංගල ගුළුම් වාණ ඉංගේතු
0: මේ
2: වර නිදන් ඔතස් මල්වා නිදන් ඔතස් කම්බක් බුඩු ගින්නනි රේඩියෝ එම්මේ බොනි හෙඩ් බෝඩ් මතේ නිමයි කම්පා බුඩුතා
1: ආ
0: වර ගිනන් ගුළුම්වන්ත මේ කෝදින් අලෝනා බද්ද වේ හඳානේ නොවේ
2: නෝ ෂා කෙරෝ කන්ති මයි නොවේ ආ
0: ගස් ගහා ගෙස්සා මාමෙදා මෙලී පාකුතම් ඔතමුන් කොබැහි එල්ලිබේ ෆෑදෑකි
2: ගස් මාමලු මාමලුගේ පාහුතන් ඔතේම හිංහම ජෙහෙනෙ හිංගෑම කම මීරුවස්තෝමා ඒක කාරකන් බලය පසේ අලුගනුමගේ හිංහම ජෙස්තෝමට ටක අල්ලස් වනවතර හද්දා පාච්චේ මාමලකි එක කුඩ කුඩා මාමලකි නම ඒකම කොම්ම මල සෙන්නෙරුස් ඔබලුන් කියන්නේ මාශාල්ලා එමස් බැප් මිහුන නොකියකන්නේ
0: එහෙම
2: දෙන් ඔතේ හිය බඩටිකස්කම් හියාලි මොනෙම ගෑගේ හං අඩසා ගොතම වරගෙන සෑදාලි බෑන කුඩගස් එකන්නක නො
0: උන්නජේ මාමෙදම යකි හාස්සවතෙක්ග හිංහම ජොම ලිබ්වෑද එච්චක අන කොළු හියලකීම අලු මෙෙන හිංහම ජන් ලිබම විතුරුන් හශිගන වෙස් ඒගේ ජාතක වර ෑදා හුට එච්චක
2: මාකගේ දිරිමිති පැනි හමති ගහුගේ බාරුවත්
0: එම හියලුන් ගෑග හම විස්ත තහශිගනුග හම විස් ෑදා කොරේ දෙත්තම්
2: අරනක් මේ අරගනගේ රස දපියවා අරුණ එම්ම හිංහම ජේරස කරගන දෙවනේ මෙලාවියනි කුරෙන්දු එහෙනම් හීවි අරන දශන ආදෙගේ නුරන හේ එදසුග
0: එදසු ගස් හොරේත ගස් කහගේ වර්ගිනයි
2: වර්ගින ගත කරවන දියෙර වර්ගින ගස්තන් හොටි අඹ ගස්තන් හොය අඹ මා අලාප ගා බලාප දැන් කාහෙ තුන් කිරි අලගුණු ගය සෝනි නොපේදි මම කියවර මුින්ගෙච්ච මීර් මේ පොමුදකු එහා දොංග මතක එහා මීර් අමුතක එකි කහරේ එකි ගස් ගෝග දේනිය
1: සෙකිරා
2: මීරු අමුතක් ඔන්න සලුගොඩ කි දුන්නපු කායවාන්නේ කායවාන ඔස්සඩේවරු ගන ඉසින්ද කාර පනපු ගහෙන් එක්ක පඩුග උත්තන් පොඩි
0: එහෙම දේ රස ගොතෙස් නොදච්චේ ගත බොඩ ඒ රස එහෙම දේ දාන කරන්න තේ කරන් තෝකින් ගත
2: ගෙන්දෝ දාන කරන්න නෝ නාදී උත්තේ ජාම හිලේ හුරේ වෙන තොරමස්සලේ
0: ඔහො අනෙක් ගොත හැ අඹගස්ත කාචි ගිනේ ෆින් ගත මා බොඩ කාහිවාති එහා ගිනයෙන් වෙච්ච කෙව නමන නාන තේ
2: හැම නයි වන ලිබේන නොන්තෝ මියන් සෝ කොම් ෆොකේ වෙසෝතිය එතනෙක් පාදු කරා හරි දුක
0: ಬರಬ್ಬಾಜ್ಯ ಬರಬ್ಬರ ಶುಕ್ರ. ಅಲ್ಲೊಮ್ಮೆ ಶಜಿಯಾ ಮಿ ವಾಹದ ಕಾಯ ಶಜಿಯಾ ಕಿ ಅಲ್ಲೊಮ್ಮೆಂಗೆ ಮಿಯದುಗೆ ಫಸ್ವನ ಬೇವರಿ ಅದತ ಶಜಿಯಾ ದಂಗೆ ಫಹ ಕೊರವಣಿ ಹಾಸವತೆಗ ಮಾಮೆಲ ಮೆಯ್ಯಕಿ ಎ ಜಾತುಗೆ ಎಂಗೆ ತೊ ವರಂ ಹಿಂ ಹಜಮು ಲಿಬ್ಬು ಅದೇಚಕ ಅದತ ದಂಗೆಗೆ ತುರುಂ ಮಿ ಹಿಯಾದೆ ಗಸ್ಕಹ ವಾಹಕೆ ಫಹ ಕೊರವಣಿ ಹಿಯಾದೆ ಗಸ್ಕಹ ಕಿ ಎ ಗಸ್ಕಹ ಸೋಬುಂಗೆ ತೊ ಹಿಯಲುಂ ದಿಬೆ ಹಿಂ ಹಮಜಮು ಇತುರುಂ ಎ ಗೊತ್ತಂ ಹಿಯಾ ಲಿಬುಣೀಮ ಅಳುಂ ಮೆನ್ನ ವಿಸ್ ಎ ಸಿಹಿ ಗೊತ್ತುಂ ಫೇದಾತಕ್ಕೆ ಕುರೆ ಗಯಗ ಹಮ ವಿಸ್ ಸಿಹಿ ಗೊತ್ತುಂ ರಂಗಳುಕಮ
1: ದೆಂಗಣಿಕಾ ಮೀ ಗಸ್ಗಹಾ ಗಹುಗೆ ಮೀ ಹುಣ್ಣ ಫೆಹಿ ಕಮಕಿ ನಫ್ಸಾಣಿ ದುಳೆಹೋ ಕಮ ಹಾಸಗತಿಗ ಮೀ ಸ್ಟ್ರೆಸ್ ಕೂಡ ಕೊರುಮ ಮಿ ಫದ ಕಂಕಮ ವರಬೊಡು ಎಹಿ ತಿರಿಕಮೆ ದೇ ಚಿಕಮ ತಜ್ರಬಾಕಾರು ವಿದಾಳ್ವೆ
0: ಅಳುಮೆಣ ಮಿಹಾತನ ವಾಹದಕ್ಕಾದನು ಬೇಫಣು ವಿದಾಳೆಫವಾ ಕಾಂತತ್ತ ಕೊರುವತಕ ಮೀ ಅಶೆಗ್ಗೆ ಕುರಿಂಗೆ ದೆಮಿನೆಟ್ಟೆ ಹಾರಬೆ ಕೊರುವತಕ ತಿಬೇಫಣ ದನ್ನವಾಲ್ದೇನ ಮೀ ಮಿಹಾರ ಅಳು ಮೇ ಫರ್ತಾ ವಾಹದಕ್ಕೆ ಶಾಹುವ ಶಾಹು ಫಾಹಕುರು ಮಿಗೇತೋ ಮಿ ಪಾಕ್ ತಕ ಎಚ್ಚಿ ಹುರಿಮ ಏಗ ಸವ ಮಿಗೇತೋ ಮಿ ಒತಿ ಮಿಗೇತೋ ಏಗ ಸಮ ಲಿಬೆ ಫೇದಾತ ಉತ್ತರೆ ಏಕ ಕಣಕ ಬದ್ದಲ್ವೆ ಗೇತೋ ರಹಮತ್ ತೆಲಿಕಂ ಉಫೆದಿ ಗೇತೋ ಉಫಾಯರ್ ಕಂ ಏಗ ಸವ ಲಿಬಿಗಿನ್ ದಾಕಮ ದೆನ ಅದಿ ಏಕ ಏಕಿ ಹಶಿಗಣ ಗೇತೋ ಹಮಜಿ ಹುನ್ ಲಿಬೆ ಕಮ ಸಾಫ್ ವೇ ಲಿಬೆ ಕಮ ಏಗ ಸವ ಬುಂ ಗೇತೋ ಸಿಹತ ಕುರ ಫೇದಾತ ವಿಸ್ ಫಾಹಕುರುವಿ ದೆಂಗಳೊಮ್ಮ ಫೋನ್ ವಾಹದಕ್ಕಾದ ನಸೀಮ ದೆಂಗೇತ ನಸೀಮಕ್ಕಿ ಮಿ ದಾಯರಾಗೆ ಗಸ್ಸೆದ್ದುಮ ದಂಡುವೆರಿಕಮುಗೆ ದಾಯರಾಗೆ ಬೇಫಳಕ ವಾತೀವೆ ಮಿ ಹಮೇ ಕಣಿ ಗೇತ ಮಿ ಲಿಬೆ ಫೇದಾತಹು ಇತುರು ಮಿ ಪಾಕುತ್ತಂ ಹದಾಯರುಗ ಪಾಕುತ್ತವು ಕಂಕಂ ಹುಣ್ಣಂ ಬೇಗ ತೂ ಮಚ್ಚಿಸ್ಕೊಂಡಿದತ್ತ
1: ದೆಂ ಏಗೆ ಇತುರು ಮಿ ಅರುಣ್ ಮೆಂಗ್ ಮಿ ದಿಯಾಣಾ ಅದಿ ಅಹ್ಮದ್ ಅದಿ ಶಜಿಯಾ ವಾಹಕದ ಕಾಲೇರು ಎ ಬೇಫಳಂ ವೆಸ್ ಫಾಹ ಕೊರವಿ ಮಾಲುಂ ಎ ಲಿಬೆ ಹಿಂ ಹಮಜೆಹು ಹಾಸಗೊತೆಗ ಮಾಲುಗೆ ಮೀರು ವಹುಂ ಹಿತ ಕುರ ಮಿ ಫೇದ ಹಿಂಗಮಜೆಹುಂ ಹಿತಲಿಬೆ ಹಿಂಗಮಜೆಹುಂ ಅಮುಗೆ ವಾಹಕ ಫಾಹ ಕೊರವಿದಿ ಯಾಕೀಗ ಮಿ ಗಸ್ಗಹುಗೆ ಸಬಬುಂ ಗಸ್ಗಹುಗೆ ಹಿಯಲುಂ ಎಲಿಬೆ ಫೇದಾಯ ಮಿ ಹುರಿ ಹಾಕಮಿಗೆ ವಾಹಕ ವಿಸ್ ಎಬೆ ವಿಸ್ ಫಾಹ ಕೊರವಿ ದಿಂಗ್ ಮಿ ಪಾಕುತಕ್ಕೆ ಏಗ ಜಾತುಗ ಹಾಗೆ ಗೊತ್ತಕ ಇಜ್ತಿಮಾಯಿ ಗುಳುಂ ಬದಹಿ ಕೊರುಮ ವಿಸ್ ವರಬೊಡೆ ಹಿಯ ಕವಾಣೆ ತಣೆ ಪಾಕುತಕ್ಕೆ ಏ ತಣ ಗೊ ಸುಳೇರು ಏಕ ಕಣಕ ಕಾ ಬದ್ದಲ್ವೆ ವಾಹಕ ದೇಖೆವಿ ಗುಳುಂ ಬದಹಿವೆಗೆಂದಾಣೆ ಏಗ ಸೌಬುಂ ಇಜ್ತಿಮಾಯಿ ಗುಳುಂ ತವಿಸ್ ಇತುರ ವರುಗದ್ವೆಗೆಂದಾಣೆ ದೊಯ್ತು
0: ಅಳುಮೆ ಅದೆ ಮೌಲುಗ ಬೇಫ್ಲಕ ವಾಹದ ಕಾದಾನ ಅಳುಮೆ ಹಮ ಆದಾಯ ಮತ್ತೆ ಆಮು ತೆಗ್ ಕಂಕುರ ಔಸೋದು ಹೆಣ್ಣು ಮೆಸ್ತೆ ಅಳುಮೆ ಇತರ ಬೇಫ್ಲಕ ವಾಹದ ಕಾಣಿ ಅಶ್ರಿಕ್ ಕೆ ತಿವೆ ಫಳುಂಗೆ ರಿಕ್ವೆಸ್ಟ್ ಲವೆ ಫೋ ಮಿಹಾರ ಅಶಜ್ಜಾ ಮೇತಿ ದತಿ ಹತ್ತರ ಸೆಕೆಂಡ್ ತೆ ಅಶಜ್ಜಿ ಹುಮಾಯಕ ತಿವೆ ಫೋನ್ ಲವ ಗೆನಸ್ ನಿಮ್ಮ ಫೋ ದೆ ಮಿವ ತಳುಮೆ ನಂಬರ್ ಇನ್ ವದನ್ನ ವಾಣಿ ಗೆತ ತಿವೆ ಫೋನ್ ನ ನೋಟ್ ಕೊರ ವಾ ಫಳುಮೆ ತೋ ಲಿಸ್ಟ್ ಗಳು ಮೇತ ಬೆ ಫಕ ಗುಳಾದಾಣೆ ಮಿಹಾರ ಮಿಗೆನಸ್ ತೆ ತಿವೆ ಫಳುಂಗೆ ರಿಕ್ವೆಸ್ಟ್ ಲವ

0: මේ දිවහිරාජ්‍යය ගඩු දිවරාජ්‍යගඩුන් තිංගඩි ඕනතිරි ස්මිනට් කමිගෙනස්තන මෙදගේ අසුරු නමාදවගුතුගේ බංගයා පංගිදවා.
1: අල්ලාහ් අක්බර්. අල්ලාහ්.

0: එංහා 441 kHz medium wave 890 MHz FM band
1: දිවෙහි රාජ්‍යයේ අඩු
2: මේ හරගඩින් හගඩි 30 මිනිත් මේ දිවෙහි රාජ්‍යයේ අඩු මිගඩීග අල්ගොන් මෙමි ගෙනස්තනි කුරිපෝෂි ප්‍රෝග්‍රෑම් මේ අල්ගොන් මෙන් කුරින් ගෙනස්තිෆා ප්‍රෝග්‍රෑම් එක
3: Kuri Poshi.

0: මතක ඉශාර කරුම් කුලීග බලාදාන මි දේ නුක්තාගම චනාද උෆාවරි මි වනි කීවෙන්ත අල්ගොන් මෙන් ගෞමි දවසාද ගෞම් දුහා කියලා යිතුන්ගේ දවස අල්ගොන් මෙන් මි උෆාවරි පිපමි තිබි කීවෙන්ත ආද බහුස් ගතේනම් වෙස් නීවි නමස් දිය ආමුච්ච ගොතුග මරණි ආද අල්ගොන් උෆාවරි මි වනි අල්ගොන් කි මිනිවන් දවලත ගෞමෙ আদি රයිතුන් තක කවවා අල්ලා සුබාන වතාලා බයක දෙවන් එම්බ බොඩු නියමතකි ශක්කෙන් නැ මිනිවංක එම් ෆරාතෙග්ගේ බාර් නොත නුෆුස් නොත ඉස්ටිමාර් අල්ගොමෙනයි සබ නුෆෝ එම් විමා මි නියුමෙන් අල්ගොමෙන ලිප්පවාති අල්ගොමෙන්ගේ අමිල්ලය අල්ගොමෙන්ගේ දිවෙහින් දිවෙහි මස්සල් තක හල් හොදෝ මිගෙන්දනි වෙරින්ගේ ගොතුගා වෙරිකන් කොර මෙතිබ අල්ගොමෙන්ගේ අම ඉන්තිහාප් කර අල්ගොන් මෙන්ගේ රයිජිතු එයිම අල්ගොන් මෙකි හොරිහා සිෆෙගෙවස් මුස්තගිල් මිනිමම් ගෞමක වීදී අල්ගොන් උෆා කරනි මියදු මීහම හෙදවස් උෆාකෝ আদি මිකන් උෆාවරිකන් දෙමහෙට්ටුම අල්ගොන් මෙක්සිම් මැකි කොබාතෝ බලා විස්තන් ජේ දොස් දෙම් එෆා කරවි ෆහුර් වෙරික මුලි අලිෆ් දා මජ්ලිසිස් වාදි ගෞමක දිවේ රාජ්‍යමි එම්එෆ් ෆොරතම මයික්‍රෝ ස්ටේට් එක ගුරු ඇමරිකානොන්නා ෆරන්ජින් වත් ෆ්‍රාන්ස් ක බේ ෆොරම් දිවේ රාජ්‍ය අලිෆ් දාල් මජ්ලිග මෙම්බරකන් එදි අල්ගොන් මෙගේ ඒරුගේ බොඩු වසීර් සිටි ෆොනෝ මයිකීග වර බොඩු බහුසෙන් ෆෙදි ගෙන්දි ඇති තිබේ ෆ්‍රන් තිකොර විකහල වර බොඩු බහුසෙ සෙකියුරිටි කවුන්සිල් සෙකියුරිටි කවුන්සිල් එම්බ බාරුගද ගුණවන් අලිෆ් දාල් මජ්ලිග කුරිය ගෙන්ද ආද ඒරු මේ ස්වාතුන් ෆෙදනි ආද කුඩු කුඩ කවුමෙකේ ඉල්ලක මිහුම් වෙස් ඒරකු නැතේ එමි දුනියක සුල් හයා දුනවි මසරතක කොංකහල එහිතරිකමෙන් හේ කොංකාල කමේ කොද්දවෙන් කොමකස් වර බොඩු බහුස දියාල්වන් මේ හුරි බහුසගේ එහුරි හා ලිය කිවුන්ත දිරාසාකො ෆැත්තුරාග වාන බල දිග ලියුම ලිය ශය කොෆ්ව තංකොල කුරින් ආද කොමකස් ෆහුරුවෙරි මි වනී අල්ගොන් මෙන කී ඒ බේෆුර්මස් බෑන්කොර විහෙන් කුඩ ගෞමෙන් එයි කුඩ මි වනී බිමුග ගොතුන් එම්මෙ වන් පර්සෙන්ට ආද නොවදිය නො පසන් බොති කඩු আদি අබාදී ගොතුන් අල්ගොන් මෙනකි වර මදු අදද ඇනු බෑමිලියම් විස්මරණ හමනුවයි එහෙන්නම සල්ගොන් මෙ ෆහුරුවරින් වනී අලිෆ්තල් මජි ෆුරත මයිකරෝ ස්ටේට ගෙ ගොතුක මෙම්බර්ෂිප් හෝදේ මෙම්බරකන් හෝදී මි ෆහුරුවරි දිවයි රාජ් මියදු අලිෆ්දාල් මජලිු එම්ම කොම්ම ආරකු වසිරුන් ෆෙම්වරග බහුස්කුරම් ගෙන්දා මූසුමන් අන්න බදලතක ජව් හුණවා මසලෑ ඒ මස්සල අලිෆ්දාල් මජලි හෙසා දුනියේ වෙරින්ගෙ කුරි මච්ච ගෙන්දිය ෆොරත්තම ගෞම කිස් දිවයි රාජ් කුඩ ගෞමෙන් එකම අලිෆ්දාල මියදු සාබිත කොද්දේ අල්ගොන් මේ කිස් තිබි බයිකේ අල්ගොන් මෙනකි දුනියේගෙ ෆෙම් ෆොරම් බොඩු ලැබෝටරි එකේ බෑවර කන්ත දස්කුරුම මුල් මියදු සයින්ස් වෙනින් ලෝලම් ගෙන්දා ගෞම කිමිය එහෙමම අල්ගොන් ආද අල්ගොන් මේ සරහද්ද බලන මල් කුඩෙන් නුගේතෝ පෝචුගල්ලා ගෑගණ්ඩ කල්ගුමෙන්ගේ සරහද් එවර් ලංකා එවරෙන් තිංගුණ බොඩු අල්ගොන් මේ කණුක සරහද්ද බල මී බිය බොඩු ඕෂන් ස්ටේට් කණුකි බොඩු ගෞමෙන්ගේත මියුන් කොල මදස් ඒ මි බොඩු ගෞම් අල්ගොන් මෙන් එගතුග විස්නෑගෙන් ආද ගෞමීය ගෞමී දුවහු ගෞමීයතා ගුල එගතුන් රුකුන්තක ගුල එගතුන් බහුස් කරි කුරිය දියයි අල්ගොනාම ෆොරතම දන්නවාල් බහුස් ක්‍රිය ගෙන්ද වෙ මෙහා මෙම්බරුන්නා තිබේ ෆොනු නම අස්සරි භාසා බය වර කොළදාන වර ෆරිතකෝ আদি දිවෙහි බහුගේ අම එම්මෙ අසු ඉබාරත්තකුන් කුරිය ගෙන්ද එකමන් හම අල්ගොන් දන්නවානි තිබේ පුරුම හම බාර ෆොරි හැම එහෙ මල්ගොන්න ඇකීග තරහිව ගැත්ලබඩ එකක් දන්නවා දල්ගොන්ට කී නැශනලිසම් ගෞමි යුනිවර්සිටික මිවගුද පොලිටිකල් සයින්ස් ලෙක්චරය ගොතුන් කියවාදම ගෙන්දා එකකු එහෙගම ආද ගෞමියතකි බොඩු තියරියෙක් ගොතුග කොන්සෙප්ටෙක් ගොතුග ඇන්න ගෙන්දා එ මවුලු කිය කියවා දිනුම්ග ආසක මිහාරු බෑනල්ගා මේ මශ්‍රහන වද ඉන්ටර්නේශනල් රිලේෂන්ස් බෑනල්ගා මේ ගුළුන්තවක් දාර වර බහුස්කර හෝ මවුලුවේ මි දුනිය නිමහම ආහිර දුවා මෙය මි මවුලු කුරිය දාන ශක්කෙන්නේ আমি হাসা মালগন নিমালানা আলগন মে ফুসা দেবিতি বড় শুকরিয়া ওয়া সালাম আলাইকুম
1: আর বড় বড় শুকরিয়া ডক্টর আলী শামি মাদি আলগন মেন না মে বহুসকা দেটি মু ফরাতুন দেবি এবার লিপ আলগন মে বড় বড় ফাকুরা বাকি খাস কো আলগন মে কে মি টিম তে তৈয়ার কো দে মে গাল উস্তাদ আলী রশিদ আদি ইয়ামিন মি দেবে ফুল আলগন মে কে টিম তে কা কি ওয়ারগ গিনে বগু থে তে কো দে আলগন মে ওয়ার ফুরি হাম এবার লে মে দেবি কা ফাকুরা গে তো বড় বড় শুকরিয়া গে তো দেবে ফুল নাস মি হাস আলগন মে হাম মি টিম তে আগু আজান কো এবে ফুল না মি সার্টিফিকেট দে আলগুমেন দিবি রাজ্য গড়ুন সাতিক সাড়ি সবনাহার কৌমিত মুনাসবত কমি বেবি বহুস গৌমি রুহ আদে মি গৌমিয়ত রুকুন্ত দমহট্টান দিবি একশিক মাসে কে কুরেম বহুস বারে ফাতিবে একম গ ওয়াজন কলগুমেন দে আরওয়া হান্দানি লিম ফরতমা স্টুডেন্ট ইউনিয়ন গে টিম আরশম আব্দুল্লাহ ফাতমত নিজা মোহাম্মদ আয়াশ আলী শুক্রিয়া ডক্টর আলী শামিম আদে দেন কাম্বা টিম গে বাইর না সার্টিফিকেট দে মার্গো মে দন্ন নি দি ভোগ ঈশ্বর আলফালা মারিয়াম তৌফিক আর আদে টিম কাম্বা আমরা আহমদ আমনা তিনাশ আয়েশাত জাহা শুক্রিয়া এঙ্গে তো ঈশ্বর মারিয়াম তৌফিক আর

0: ගඩින් එගාරගඩි සාලිස් අම්මිනිට මිහාර මෙවැනි හිඟාප කුරිය මෙදැනි එම්මරීති මේ ෂෝදේ මිහාර ෂෝ නිම්මලා වගුතුස් වර ගෑවමු මෙන්නෙ ෆින
1: හිඟායම ෂෝගේ ෆහෝ බෑවරේ වහඟ දක්කලා මල අස්සලාමු අලයිකුම්
2: වලේකුම් සලාම් ගේන ෆින
1: ෆින හම්වර බරාබර නයිලා කේනේ
2: අලුගනු ස්වර රංගල
0: නයිලා කී කොල්ලණිති කුඩු ස්වර රංගල
2: දැන් කන්ට්‍රෝල් එක වෙරි කුජ දැන් ෆිනා දැන් කුඩු දැන් නමුනා කොම් කර ක්‍රීම දැන් ඉබ්‍රාහිම දැන් මරියන් දත්ත
0: එහෙnga එහෙම ලව අඩවලම
1: නෑ ලවර උපවෙජෙගේ බද්දව වීම
0: වකි වෙලා නම
2: ආගෙන් බාජිගේ තනද
1: නෑ ලව වකි වෙලම ෆකුඩු නෑ ලග ලවක ෂෝවස් නිම්මාලේ ෂෙජේනේ දෝ

කොම් මේ ෆතියාකන් අලිවිලෙනි ආවා හකේ කෑකු කොම් මේ හවීර නිමිගෙන්දනි අදි මුලින් ආවා කේ කියාදී කොම් මේ දුහා කොම දතුරු කරන් ජේ ආ මගුත කියාදනි අනෙක්කාවස් ආවා හකේ එකමක එයින් කොම් මේ වාහකයකුන් දස්කුරම් වී ආෆිලාව හාසිල් කොරම් වී ආයි බුරතේ

0: صالح బగీచా.
1: బిస్మిల్లాహిర్ రహ్మానిర్ రహీమ్. అస్సలాము అలైకుం. తెహరాచ్చి గారికి ప్రోగ్రామ్ తాడు సోమగిందు అమస్తు మేమె హాలబతి అఖున్న అవుతున్న ఇస్లాం దీనిగే ఎమ్మె మతివిరి సలాం దన్వ హరి హబెఫునవస్ ఉఫావరి బాచురు తుహకైదె సోలంగ బగీచా మిసిల్స్లాగా ప్రోగ్రామ్ హుషాళమ మిదస్తి బెఫునామ బద్దల్ కొలి అల్కొన్ చొక్కయ్యా సోలంగ బగీచా మిసిల్స్లాగా అల్గున్ మే గెనస్తు మేనని ఇమాము నౌవి రహ్మహుల్లాహ్ లివ్వాఫా రియాలు సాలిహిన్ మి ఫతుగే బాబ్ తకుగే షర్హ امام النووي رحمه الله ليوفا ريال الصالحين مفوي دوه بها ترجمة كروفوني الشيخ أحمد فاروق محمد
0: صالحون باقيجا
1: ادمیان دغه پروگرام کارګون مې مبلاله نی پلمی هون نه گوالند یم غادب تن ننګن فوتګه ایم ایف فحو بابا می بابګه مولوا کی کافرون نه بډتی کوورینګ قبر کارین هورس کورا هندو الله بیروت وی روی موګه واهک ایم فرتم بابګه گنست وا ف حدیث تارګون مې هوشاله لانا هوشاله واده باندې ډاکټر محمد حنیف
2: ان ابن عمر رضی الله عنهما ان رسول الله صلى الله عليه وسلم قال لاصحابه يعني لما وصلوا الحجر ديار ثمود لا تدخلوا على هؤلاء المعذبين الا ان تكونوا باكين فان لم تكونوا باكين فلا تدخلوا عليهم لا يصيبكم ما اصابهم وفي روايه قال لما مر رسول الله صلى الله عليه وسلم بالحجر قال لا تدخلوا مساكن الذين ظلموا انفسهم ان يصيبكم ما اصابكم الا ان تكونوا باكين ثم قنع رسول الله صلى الله عليه وسلم راسه واسرع السير حتى اجاز الوادي
0: صالحون باكيجا
1: دمی بلادانی باب کے شرح ہے ادمیت کے پروگرام کارکن میں بلادانی فوت کے ساتھ ایک فس تولس فس ون باب ای کافر نہ ہے بڑے تکو ورین کے گپر کے کیرنگ ہرس کو راہ ہندو اللہ بیروت وی روی مگ واہ کن گنے فا باب می باب کی بلمی ہن نہ گوالن دیم گدب تن نان گن فوت کے ایم ایف ہ باب باب کے شرح بلوا دے مٹکا می دلگن میں کے پروگرام کو بیر وڑان دے بنے اشے نیمال محمد مرحبا گیت
3: شکریہ
1: ادم فرتم کافر نہ ہے بڑے تکو ورین کے گبر کیرنگ ہرس کو راہ ہندو اللہ ಬಿರುವೆತುವೆ ರುಯಿಮುಗ ವಾಹಕ ನಂಗಣಿ ಫ ಬಾಬು ಮಿ ಬಾಬುಗ ನಂಗಣುವೆ ಕಂಕಮುಗ ತೆರೆಗ ಕಾಫಿರುನ್ನ ಬೊಡೆತು ಕುವ್ವೆರೆಂಗೆ ಗಬುರು ಕ್ಯಾರಿನ್ ನೋತೆ ಎಫದ ಆಸಾರ್ ತಕುಗ ಕ್ಯಾರಿನ್ ಹುರಸ್ ಕುರಾ ಹಿಂದು ಅಲ್ಲಾಹ ಬಿರುವೆತುವೆ ರುಯಿಮಾಯ ಎಬೆ ಮಿ ಹುನ್ನ ಮೆದುವೆರಿ ವೇಫದ ಬಿರುವೆರಿ ಕಂಕಮ ಸಲಾಮ ಕುರವ ಮೆದುಮಾಯ ಮಿ ಕಂಕಮ ಮೆದು ಗಾಫಿಲ್ ನೂಮ ಅಂಗ ವಾಫುವಾಕಂ ಬಯಾಂಬಿಗೆಂ ಬಾಕಮ ತಾರಫ್ ಕಮಿವನೆ ಫುರ್ತಮ ಗೆನಸ್ತುವಾಫನಿ ಫೋತುಗೆ ನುವಸತೆ ಫನ್ಸಾಸ್ ಫಸ್ವನ ಹದೀಸ್ ಮಾ ಅಲ್ಲಾಹ ಇದೇವಾ ಫ್ಯಾಕಲನ ರುಸಂದವಿ ಅಮರ್ಗ ಫಾಣುಗೆ ದರಿಕಲ ಅಬ್ದುಲ್ಲಾಹಿಗೆ ಕಿಬಾನ್ ಆವಿಗಿಂ ಬೆ ಏಕಲೇಫಾನ್ ವಿದಾಳುವೆ ಹಮ ಕಶವರುನ್ ರಸೂಲುಲ್ಲಾಹಿ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಮ ಏಕಲೇಫಾನ್ ಗ ಅಸ್ಹಾಬುನ್ ಹದೀಸ್ ಕುರಬೆ ಎಬಹಿ ತಬೂಕ್ ಹಂಗುರಾಮೆ ಬಡಾಗೆಂಡೆ ಮಗುಮತಿಗ ಎ ಎಮ್ಮೆ ಬೇಕಲುನ್ ಸಮೂದ್ ಬಾಗಾಗ ಮೀಹುಂ ಗ ಆಸಾರ್ ತಕ್ಕಂ ಗಾವ ಅಲ್ ಹಿಜ್ರಾ ಹಮಯ ಬಡಾಗೆಂಡೆ ಉನ್ ಹಿಂದು ಹದೀಸ್ ಕುರಬೆ ಅಜಾಬ್ ದೆವ್ವಿಗೆಂ ವಾ ಮಿ ಬೆ ಮೀಹುಂ ಗ ಆಸಾರ್ ತಕ್ಕ ತೆರಿಯತ್ ಎ ಬೆ ಮೀಹುಂ ರಮುನ್ ನೋಣಿ ನುವನ್ನ ಹುಶಿಕಮೆ ಫೈ ತೆ ಬೆ ಮೀಹುಂ ನುರೋಣಿ ನಮ ತೆ ಬೆ ಮೀಹುಂ ಎತನ ನುವನ್ನ ಹುಶಿಕಮೆ ಎಹೆನ್ ನುನ್ನಮ ಎ ಬೆ ಮೀಹುಂ
4: بسم الله الرحمن الرحيم الحمد لله والصلاة والسلام على رسول الله وعلى آله وصحبه من والاه فتوك مي باب جنوه مياني مي بديت كوفري نا مي أنيافري نا كافرون غابروتا كارين وتفاد ميهم رتا كارين زيارة لافا دائرو مثال كهن تنك دائرو فهن لا داهي دوغا إيسابا همي الدوية هندوغا ಕಂಕಂ ಹದು ಮಕ್ಕುರ್ಮ ಅದಿ ಎತನ ದಾಕ ಎರಶುಗ ಮಡುಕುರಾ ಕಮುಗವಾನ ಹಿಸಾಬೆಗ ಮಡುಕುರಾ ಕಮುಗವಾನ ಏಕಮ ದೇತಿರಿಗ ಹಿತಾಮಕ ಎಮ್ ಎಫದ ಬಯಕ ನೋಮಟ್ಟಕ ಏಕಮ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ವ ತಾಲಾ ದೆವ್ವಿನ ಮತುಗ ಮತಿ ಹದಾಂಕೋ ಅದಿ ಎಮಿ ಹೊನ್ನ ಎವಿ ಕಂತತ್ತಹುಗ ಬೋಡುಕಂ ಇಲಾ ಸುಬ್ಹಾನಹು ತಾಲಾ ಅದಾಬುಗ ಮತಿ ಬೀರುಗನೆ ರುಯಿಮ ಇಂಗತ ಮಿ ಹಗೀಗತುಗ ದಂಡವಾಗಮುಗವಾನಮ ಅಳಗುನ್ ಮೆಂಗಿ ತೆರೆ ಕೊಮ್ಮೆ ಮಿ ಹೆಕುವೆಸ್ ಕೀರ್ತು ಗುರುವಾನುಗ ಆಯತ್ತ ಮೆಹಮ್ ಸಾರೆ ಕಾಳುಮೆನ್ನ ಫಹರಿಗೆ ಮಿಫದ ಅದಾಬುಗೆ ಆಯತ್ತ ಅಳುಮೆ ಇವೆ ರಾಜ್ಯಗ ತಿವೆ ಹಿಂದು ಅಳುಮೆನ್ನ ಫಹರಿಗೆ ಮಿಫದ ಕಂಕನ್ನು ಫೆನಿದಾನ ಮೆಹರ್ ಮಿ ಸಮೂದುಗೆ ವಾಹಕ ಅನ್ನುವತ ಮಿಫದ ಹೆಮ್ ಬೈ ರತ್ತ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ತಾಲಾ ಕುರವ ಫುರಿ ಬೈ ರತ್ತ ಮಿಸಾಲಕಂ ಲೂತ್ ಅಲೈಹಿ ಸಲಾಮ್ಗೆ ಗೌಮ್ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ತಾಲಾ ಎಫ್ಫು ಶಂಗ ಎಫ್ಫು ಶಾ ಜೆಸ್ಸೆವಿ ಮಿಹಾರು ಎತ್ತಂಗೆ ಯೋತಿ ರೆಡ್ ಸಿ ಎಗ್ಗೆ ಗೊತ್ತುಗೆ ಹೆನಂತ ಎತ್ತನ್ ಎಫದ ತಲ್ಕ ಮಿಸಾಲಕ ಮಿ ಹೆಕು ಫತನ್ ದನಿ ಹಿಂಗೆ ಎಹೆಮ್ ವಿಜ್ಜಿ ಕಮುಗವಾನ ಸಮೇಖಣಿ ಎಯಿ ತನುಗ ತಫಾತುಕಂ ಹಿಸಾಸ್ ಕೊಲ್ಲುಮು ಗೊತ್ತಕುನ್ ಎಕನ್ ಎನ್ನು ගේතු එහෙනම්ස් ඒගේ ඉතුරන් මේ ඒ ගෞමුගේ මීහුන්නම් අල්ලාහ් සුබ්හානහු තාලා මෙදුර කුරවි අදාබ් මීහුන්ගේ ඒකන්ත තෙගොත මෙදුර කුරවි කීවෙන් මිකංකන් හිතක් ගේනවම ගේතු අරුන් මිසාලක
1: මීහුන්ගේ අමල් තක්ක නොබෑක
4: මීහුන්ගේ අමල් තක්ක නොබෑක මීහුන් අල්ලාහ් සුබ්හානහු තාලා එකන් එලෙවි කීවෙන් කන් කොබාතෝ මීහුන් ලිබුන නතිජා කි කියා හිත කමෙතෝ මොන ලිමිගෙන් මිකංකන් හිතක් ගෙනස්කෙන් එකම දෙතරේගේ දෙරවෙ හිතාම කුරු රුයින් නබි හදිස් ෆොකරවනි ඉලෙෆන් මෙතනක මම ඉර්ෂාදෙ දෙවවා මිවන් ඉංගෙත මුලියකු හරාම් කමෙ ගොතු ගෙන්නු එහෙනමෙස් මේ ඉර්ෂාදෙ දෙවවා මිවනි එතන තියබා මිය හො නුවන්නා ශිතේ බම නොරවේ නම ඉංගෙත නුවන්නා ශිතන නොරවේ කම ගවා නම මානේකි එහාවෙස් මුහිම් කමෙ ක එතන රොයිම එකී එකකන් හදාන් කුරුම එකී ගරොයින් මෙර මිත්‍ර වන් ෆා කොල්ල බෙන් අගුමෙන් රාජ්‍යගේ සිංගජ්ජ මිසාලක වර බෑවරු මිඛාල හදිසත එමෙ ෆහොන් අගුමෙන් දි මා හදිසයිකි ඒ මිසාර අදාබෙන් නුකම් ගවින මෙස් සුරාමි ගාදිස ඒ අල්ගොමෙන් අල්ලාහ් සුබ්හානහු වතාලා මිසාල අල්ගොමෙන් හම යගින මෙස් එන් ඉබ්‍රිත්කේ ලිබ්බා දේගොත ඉලාහ් සුබ්හානහු තාලා මෙදුර කුර විකමේ කමක අල්ගොමෙන් ගිෆාවතක ගුලි එක අන්නාන හම යගින මෙස් කොම්මේ ගොතේ වෙස් ඉලාහ් සුබ්හානහු වතාලා කම ලව්වාෆානේ එබ්බේක කෝෆානේ බේක ඉබ්‍රතන බේක රහමතේ ගොතු එනුත ඒ මිසාලක වාරේ වෙහෙරු ගවෙස් වාරේ ෆාරෙග්ගේ වේදාන එබ්බේක රහමතේ අනේ බේක කෝෆාගේ ගොතු එහෙම ඒගොතුන් මේ සුනාමි ෆද මෙ ෆද හාදිසාතක අලගොන් මෙ බලාෆිකම ගවානම මිසාලක බයි රරන් එබහොරි එක්කොන් හලාකුවකින් ගොසෝරි රත් මිහාරෝ සිරත්තන් එබහොරි ඒගොත එනත දෙරෂේ වරු රාජ්‍යගේ බොෙන් හම එක්කොන් එර ඒ රෂුම් මිහුන් ෆෑබෑන් එහෙන් රෂක බදලෙ ෆොරි රත් අයිස අයිසම් ලාෆා මිහකො දතුරු කො ෆදා හිඳුගා ගේත ඒ ර ෆෙනුම් ඉබ්‍රහීම් හාසිල් කුරන් ජේන් ඉබ්‍රහීම් හාසිල් කුරන් ජේන් මිහාර මිරෂුගේ මිහුන්න මිහෙ මෙදුවර වි කීවෙකින් කබ එහෙම අලගොන් මෙන් එක්කොන් හලාකු ගෙන් දිය රත්තක වාහක මෙදෙන් දෙවි අල්ලාහ් සුබ්හානහු වතාලා කංකම් මෙදුවර කුරවවානි එකි කංකමා ගුලි එහෙම අලගොන් මෙන් න ජේ කොම මුසීබාත කලු මෙන් අමල් ත කොම මෙන් අමල් ත කොසම අල්ලාහ් සුබ්හානහු වතාලා මෙන් ජස්ස වාකම මම යගින මුසීබාත ඉන් අලගොන් මෙන් කුරවි ඉම්තිහානෙන් ඒ කුරමත කුරවි ඉම්තිහානෙ එහෙම වීම එකම දෙතර සොම විස්නා ෆිකුරු කලු මෙන් අමල් ත ඉස්ලාහ් කුරුම මිතනුග කඩේලිගේ නබිය සල්ලල්ලාහු අලයිහි වසල්ලම් අදිස්පස්පුලන් අදාබුගේ වතකීද කුරවානුගේ නස්සුන් එබෑම හන අදාබු බාවලෙව්වි බයිග්ගේ වාහක සමුද් බෑගා මිහුන්ගේ වාහක මිතන බෑම කුරු එකම නස්සුක ඉහිසාබුන් දාහිරුග තිබෑ මිහු රෂ වන්න කම ගවානම තිබෑ මිහු රොය රෝෂේ නොරවේ කම ගවානම එතන නුවන් ශකලි ෆාන් දිස්
1: එහෙනතු ගරෝවේනි එමිහගේ ඊමන් ත්‍රිකං හොරි කියන
4: ඊමන් ත්‍රිකං ඉතුරු කොග් මෙහ මේ ගලුන ෆාහක් කොල්ලම් බේනු වනි මේ අමකනි ආසාරි තනකි ගොතුක බලාලුමන් එබ වතිය පයිම එත ෆොටෝතකෙන් නගාල එහෙනමෙස් ඒ ෆොටෝතකෙන් නගා මෙහර සිතන් එබහොර එනු ඒ ගොත ඒ ෆොටෝතකෙන් නගාලෙන් හම එකන වනුමග බදලුග ඒ ඉබ්‍රහීම් හාසිල් කොන වන්න තැන ගොතුග හදම් වන්
1: එනබිස්නා
4: ෆිකුරු කුරුම අල්ලාහ් වහි කුරම් වාෆේ කීත් කොන තෙන් ආයතක ෆාතබිරු යාලු ලබ සර බුද්ධි ගහදුන තෙමම විස්නා ෆිකුරු කුරාශ තෙමන් ඉලාහ මෙවැනි මෙවැනි ඒ රත්තක අදාබ් දෙවා ෆෝමි ඉබාමි හුන් අමි අනියා වෙරි වෙගේ බාමි හද්දු ෆනලා දියුම් අල්ලාහ් සුබ්හානහු තාලා ශිරු කුරුම ඉබාමි හුන් ඉස්ලාහ නෝම් එම අලගොන් මෙන්න විසවද කමෙ ජෙහිදානේ අලගොන් මෙන් ගමල් ත ඉස්ලාහ නෝ කොෆිකම වන එවිස්නුම් බාට
1: අල්ලාහ්
4: කුලදුම් මන්ත වඩිගින් වේ අලගොන් මෙන් විස් ඒලා ඒ එදවස්තක කුලදුම් මන්ත වඩිගින් වි ෆදාන් ඒරු කුලදුම් තුණු ෆමිහාරු සම ඒලාහ කුලදුම් මන්ත වඩිග තුන් හැම ඒගොතුගේ බහුර එන්න මිස් අලගොන් මෙන් ඒලාහ සුබ්හානහු වතාලා මි උම්මත රහමත ගොතුග ආම් වෙග ව කෝෆයන් ඒලාහ නොෆනු වනි
1: ද මි ගමි කාෆිරුන් නයි බොඩිත කුවරින් ක ගබුර කාරි මස් සිංගේ හොරස් කුරුම් මසබ
4: ආද බාද ඒ වහකේ කි බොඩිත කුවරින් මිදනේ කාෆිරුන්නේ ඒ සීදා ඒ තනුගේ අහුල්වෙරිනකි ඒ කාෆිරුන් කමුගවානම නුවත එන් මිසාලක කාෆිරුන් වලලි ෆව ගබුරුස්ථානවත එ තන කෑරින් දාාෆදා හිදුග හම මිගොත එබෑමිහු අල්ලාහ් සුබ්හානහු වතාලා බද්දල් කුරන් ඉදියේ කුෆරුග මතීග අවමන ෆෙන්න ෆෙනුම එහෙම වෙජ්ජි කමු ගවානම එමිහු අල්ලාහ් සුබ්හානහු බද්දල් කො ශිරුක හකුරා හාලුග මුජ්‍රිම ගොතුග බද්දල් වා හෙඳුග එමිහු නකුරු මතිවානි කංකමා දෙතේ විස්නා ෆිකුරු කුරු එකම දෙතේ හිතාම කොරව ගෙත හැම එයා එකීග කුරින් මිදෙන්නේ ෆදෑන් අනියා වෙරි මත අල්ලාහ් සුබ්හානහු වතාලා උරදු මුග මතීග මි මරුවෙගෙන් දිය මිස් මිහු එයි ආවල් මෙන් නේගෙන මුස්ලිම් කම ගවින මෙස් ඉෆද මීහුන් නාදීද කොම් බෙක් කෙ මෙන් නේගෙන ආවල් මෙන් නැතන ඒ හෙන්න මෙස් ඉෆද මීහ කුමාරුවෙගෙන් දා හිඳුග ඒන ඒනෙ නිමු ආවල් මෙන් කෙනෙගෙන කිහිනක කම දී එන මෙස් බේරු ෆුෂුන් ආවල් මෙන් ඒන අමල්ත ෆෙන්න ෆෙනම බලා හිරුග ඉෆද මීහ කුමාරුවෙගෙන් නොත ඉෆද මීහ කුවලුලෙ වේ හිඳුග එකම දෙතර සවල් මෙන් දෙර වේ හිතාම ආවල් මෙන් ඉෆද කම මෙදිවරි අල්ලාහ් සුබ්හානහු නුකුර වුම එදේ හාලු එකම දෙර වේ හිතාම කුරු
1: එන මෙස් ಮೇದು ಒಂದೆ ಅಳ್ಗೊಮೆಂಗೆ ದುನಿಯ ವರ ಕೂಡ ಎಫದೆ ಹಮ ಎಮ್ಮೆ ಎಮ್ಮೆ ನಾ ಬದ್ದವೆ ನೋಡಿ ದುನಿಯ ಹುರಿಯ ತನಕ ಸಲ್ಗೊಮೆನ್ಸ್ ದತ್ತುರು ಕುರವಿ ಅಳ್ಗೊಮೆನ್ ವೆಸ್ ಎಫದ ಮೀಹುಂಗೆ ಗಬ್ರ ಜಿಯಾರ ಕುರುಂ ವೆಸ್ ಮಿದನೆ ಬೈ ಎಕಾ ಮಿದನೆ ಮುಸ್ಲಿಂ ನೋ ಮೀಹುಂಗೆ ಗೊತ್ತುಗ ಮಾರುವ ದಾ ಮೀಹುಂಗೆ ಗಬ್ರ ಜಿಯಾರ ಕುರುಂ ಫದ ಕಂತ ವೆಸ್ ಅಳ್ಗೊಮೆನ್ ವೆಸ್ ಬಕುರವಿ
4: ಐ ಅದ ಮಿಸಾಲಕ ಮೀ ಅಳ್ಗೊಮೆನ್ ತೆರೆ ಬೈಕು ಎಫದ ಮೀಹೆ ಕು ಜನಾಜಾಗೆ ಬೈರು ಮ ಮಿದನೆ ದತ್ತ
1: ಬೈರು ಮ ಗೆತುರು ಹಮ ಮಿಸಾಲಕ ಬೈ ಎಮ್ಮೆ ಹುಂಗೆ ಮುನಾಸಬತ್ತ ಕೋನ ಅಳ್ಗೊಮೆನ್ ವೆಸ್ ಮುಸ್ಲಿಂ ನೋ ವೆಸ್ ಬೈರು ವೆವೆ
4: mihar alon mem misale ka ei egota dahin ko wes alon mem egota ka wes munasabat misale ka janaza kuri gena islam shariat ko nahi kuri fawa kamen noko efata kamiga enage janaza ga baivri un

කොම්ම නප්සකීවෙස් මරුග රහ ලිබිගන්නානේ එච්චිකෙව්. අධිතිය බෑමීහුන් කුල අමල්තක තිය බෑමීහුන්න ෆුරිහම එජ්ජජා දෙව්වානකං කශවරී ගයාමැද්දුව හුන්නේ. පහෙ නරකයින් එක්කි බා කුරව්වා ස්වරුගය වෙද්දෙවි මීහා දන්නාශ. පහෙ එමීහකු නසී බ්ලිබිගෙන් ෆිකං කශවරේ. කෙහිවෙරිකම්ගෙ වගුතී උපලෙද්දේ එච්චෙක්කම්ගා මෙනුයි දුනියේගෙ දිරිවුළුන් නොවේ.